අනහේ ගීත පුරුණු පරිවාචකාලය අලනහිය බෙදල්ෂමස්ව කර්යා කාර්යක්‍රමචි සංගත අමී යපුදිර කොඩි ගානහනේ කරිත හොතියච අස්වාදියා අනිහාච මధుර කොඩි ගානා බරුබරච සදකනා තලීලා ආජ අපලසකල් බීස් කාර්යක්‍රම කයික්ෂණක් පූර්ව හොලා රහේ සංගීතමය කාර්යක්‍රම චලු සස්නාර් ඔරෙන් ෆ්‍රී රේඩියෝ මනෝරංජන් වරුන් තිවහා ඒකත රහා ඔරෙන් ෆ්‍රී රේඩියෝ මනෝරංජන් දිවසච ප්‍රතික්ෂණ තුන්ජා සටි ශුබ් मंगल ठरो ही सदिच्छा व्यक्त करून मी आपली रजा घेते शुभ दिन नमस्कार.